0: මතින් සම්මාදිත කරන්නේ දෙකක්. අනුසිතී සංකල්ප මතින් උත්තරන් සම්මාදිතකරණ සම්බන්ධී සම්මාප්‍රදීයයි ප්‍රතිපදිතී සම්මතතාත්මක ප්‍රතිපදිතී සම්මාපංචාත් අරචිතකෘත අරචිතයි මතම් වල කරත්ම
1: Yeah.